0: සංගීතයට නව ආකෘතියක නව සංගීත අරුතක්.
1: A new dimension to the traditional song, the tears and smiles of a woman of the sea.
0: උදුම්බරා බඹරු ඇවිත්.

ආයුබෝවන්. ලංකන් ෆියෂන් හිතවත් සංස්කරණයකට අදත් මම ඔබව ඉතාමත් සාදරෙන් පිළිගන්නවා. මම පැමි රාජපක්ෂවන ලයිව් 90.5. ති ලංකන් ෆියෂන් කියන්නේ ඔබව මතක මාවතයට ගෙන යන එකම ස්ථානය. සමහර පැරණි, සමහර නව, සමහර තනු, අපගේ ජීවිතයෙන් කිසිදා නොවන තනු. සෑම සෙනසුරාදා දවසකම දහවල් 12 සිට 1 දක්වා online සවන් දෙන්න පුළුවන් රේඩියෝ එකේ 90.5 FM tune කරලා සවන් දෙන්නත් පුළුවන් ඒ තරංග හරහා. ඉතින් සුපුරුදු පරිදි අපි මම ඒ පටන් ගත්තේ පරණම ගීතයකින්. දොස්තර ප්‍රේමදාස්, ප්‍රේමසිරි ඛේමදාස, උදුම්බරා හි නැහෙනවා මාව ළමා වියට ගෙනියන සින්දුවක්. ඒ වගේම ඊයේ රෑ, ඊයේ හවස මම ගියා භාතිය සන්තෝෂ් බලන්න. ලස්සනම ලස්සන ලස්සන ෂෝ එකක්, එක සින්දුවක් භාතිය සන්තුෂ් සින්දුව දැන් ෂෝ එක ඉවර කරපු සින්දුව තමයි දඟකාර හැඩකාර. ඒගොල්ලන්ගේ හොඳම හොඳම සින්දුවක්. අපි ඒකත් අහල බලමු. ෆලෝඩ් බයි කොත්ත මල්ලි, බයි ද ජිප්සීස් ඇන් අ බිට් ඔෆ් ක්ලැරන්ස් ඇන් සම් නිව් වන්ස්.